0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: මේ ආරම්භ වන්නේ SBS ගුවන් විදුලියේ සිංහල සේවයයි. ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්.
2: අයිබෝන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. මැයි 8ක් වුණ සිකුරාදාවේ ඔන්න SBS සිංහල සජීව විකාශය මේ විදියට ආරම්භ වෙනවා. පැයක් පුරාම අද දවසේ ඔබ වෙත වැඩසටහන් සමීප කරන මම තිසරණී විජයබණ්ඩාර, වැඩසටහන් නිෂ්පාදන සහයෙන් ඉන්නවා කස්සප සෙනරත්. විකාශන කටයුතු සිදු කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික අයිතිකරුවන් පිළිගැනීමට මම එහෙමනම් දැන් වෙලාව වෙන් කරගන්නවා. ඉතින් අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත අරගෙන එන්නේ සිඩ්නිවල තියෙන අපේ SBS ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ ඉඳලා. SBS සිංහල වැඩසටහන ගූරිංගයි ජාතියේ කැමරේගල් ජනතාවට සහ ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපේ ගෞරවය පුදකර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන අරගෙන එන මේ සිඩ්නි භූමියේ සියලුම ආදිවාසී ඇබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපේ ගෞරවය මේ විදියට පුදකර සිටිනවා. ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වෙන දවසේ පුවත් දිගහැරුමට යොමු වෙන කලින් ඊයේ දිනේ අප විසින් කරපු පුවතක යාවත්කාලීන කිරීමක් එක්ක එහි නවතම තත්ත්වය ගැන ඔබව දැනුවත් කරන්න හිතුණා. දැන් ෆිෆා ලෝක කුසලානය පටන් ගන්න ඔන්න මෙන්නනේ තියෙන්නේ ජූනි 12. මෙල්බර්න් අපේ හිතවතුන් නම් දන්නවා ඇති ෆිෆා එනවා කියන්නේ මෙල්බර්න් ෆෙඩරේෂන් ස්ක්වයර් එක මේ වෙනුවෙන්ම ලකලෑස්ති වෙනවා කියන එක. සොකරුස් ඕස්ට්‍රේලියාවේ ජාතික පාපන්දු කණ්ඩායම. ඉතින් ඔවුන් ක්‍රීඩා කරන සෑම ෆිෆා තරගයක්ම 2006 වසරේ ඉඳන් ෆෙඩරේෂන් චතුරස්‍රයේ මේ පුළුල් තිර ඇතුව පෙන්වුවා. නමුත් ඊයේ උදෑසන වෙනකොටත් පුවත විදියට තිබුණේ මෙවර නම් එහෙම පෙන්වන්නේ නැහැ කියලා. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ප්‍රාන්ත ප්‍රධානි කියලා තිබුණ හැම නවත්තන්නේ නැහැ අපි පෙන්නනවා කියලා. ඉතින් ඒ ගැන වැඩිදුර විස්තර වැඩසටහන අතර වාරයේදී මම කියනවා. කොහොම හරි වැඩේ මේ පාර වෙනවා. අද කාලීන විග්‍රහය, දැන් මේක මම ඇත්තටම අත්දකින දෙයක්. දැන් මං මිලේනියල් කෙනෙක්. ඒත් මේ අපි ගත කරන්නේ ජෙන්සි පරපුරේ කාලේනේ. ඔවුන් දැන් අපටත් වඩා ඩිජිටල් ලෝකෙන් මිදෙන්න උත්සාහ කරනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ගීත අහන CD තැටි, එහෙමත් නැත්නම් වයිනල් තැටි, iPod වගේ ඔවුන්ගේ කාලයට අයිති නොවූ උපාංග වෙත මේ පරම්පරාව ආකර්ෂණය වෙලා. දැන් අපි ස්මාර්ට් උපාංග පසුපස හඹා යද්දී ඔවුන් අර බටන් ෆෝන් කියලා අපි පැත්තකට කරපු දුරකථන සොයනවා. ඒවයි පැරණි වටිනාකමක් ඔවුන් දකිනවා. ඉතින් ඒ ඩිජිටල් යුගයක ඇනලොග් පරිවර්තනය ගැනයි අද දවසේ කාලීන විග්‍රහය. හොඳයි, ශ්‍රී ලංකාවෙන් මොනවද වාර්තා වෙන්නේ? වියට්නාම නිල සංචාරයකට ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවට ඇවිල්ලා ඉන්නවා මේ නිල සංචාරයකට වියට්නාම ජනාධිපතිවරයා. ඉතින් මේ ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා පිළිබඳව හිතුවොත් මේ සංචාරයේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි විදෙස් රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ඉතින් අද අමතනවා. ඒක එහි යම් සුවිශේෂත්වයක් තියෙනවා. ඉතින් ඒ ගැන තවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන පුවත් විස්තරත් අද දවසේ මනෝජ් උදටියාවල ගෙනෙනවා ඒ මෞබිමෙන් පුවත් විශේෂාංගයෙන්. හරි, මීළඟ විශේෂාංගය ඔබ ආදරය කරන තරුවක් එක්ක සුන්දර කතාවක් සෑම සිකුරාදාවකම ගෙනෙන්නේ තරුෂි. ඒ තරුෂි එක්ක තරු කතා ඔස්සේ. ඉතින් අද දවසේ තරුව දිල්හානි එකනායක. මේ ගත වුණ අවුරුදු කිහිපය ගැන හිතුවොත් ලොකු කාලයක් නෙමෙයි, අවුරුදු 2-3 වගේ කාලය ගත්තොත් දිල්හානිගේ රංගන හැකියාවේ නොදුටු පැත්තක් දකින්න ප්‍රේක්ෂක අපට හැකි වුණා. ඒක ටෙලිනාටයද චිත්‍රපටද එහෙම කියලා වර්ග කරන්න බෑ මේ හැම අතින්ම. ඉතින් ඇය එක්කයි අද දවසේ තරුෂි එක්ක තරු කතාව. සතියේ ක්‍රීඩා තොරතුරු අද දවසේ සුපුරුදු පරිදි ගෙන එනවා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. ඒත් එක්කම අපි කතා කරනවා සොකරුස් තරඟ නරඹන්න මෙල්බර්න් ෆෙඩරේෂන් ස්කුවයා ලකලෑස්තිය පිළිබඳවත්. වැඩසටහන පුරා රැඳී ඉන්නයි මේ ආරාධනය. මේ පුවත් ප්‍රකාශයට වේලාව.
3: අද මැයි 8 වෙනිදා සිකුරාදා. SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම කස්සප සෙනරත්. සිරස්තල. සිරියාවේ සිට ඔස්ට්‍රේලියාවට ළඟා වූ පිරිසෙන් කාන්තාවන් 3 දෙනෙක් ෆෙඩරල් පොලිස් අත්අඩංගුවට. ජාතික මුල් අමාවිය අධ්‍යාපන සහ රැකවරණ කොමිසමක් පිහිටුවීමට ෆෙඩරල් රජයේ අවධානය. නිව සවුත් වේල්ස් ප්‍රාන්තාගමැති ක්‍රිස් මින්ස්ට එරෙහිව මැතිවරණ කොමිසමෙන් පරීක්ෂණයක්. කීර්තිමත් පරිසරවේදී

0: ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ සිය ජන්ම ශත සංවත්සරය සමරයි. මෙල්බන් ෆෙඩරේෂන් චතුරශ්‍රයේ ෆිෆා පාපදදු ලොක කුසලාන තරග සජීවී මහජන ප්‍රදර්ශනය අත්හිටුවීමට ගත් තීරණය ප්‍රාන්ත අගමැතිනිය අවලංගු කරයි. දැන් පුවත් සවිස්තරව. සිරියානු සරණාගත කඳවුරක රැඳී සිට බ්‍රහස්පතින්දා රාත්‍රියයේ ඔස්ට්‍රලියාවට ළඟා වූ පිරිසෙන් කාන්තාවන් තිදෙනෙක් ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙතරින් කාන්තාවන් දෙදෙනෙක් මෙල්බන් හිදිත් අනෙක් කාන්තාව සිඩ්නි හිදිත් අත්අඩංගුවට පත් වුණා. IS කණ්ඩායම් හා සම්බන්ධතා පැවැත්වීම, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ත්‍රස්ත චෝදනා සම්බන්ධයෙන් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ජාතික මුල් අමාවිය අධ්‍යාපන සහ රැකවරණ කොමිසමක් පිහිටුවීම සලකා බලමින් සිටින බව ෆෙඩරල් රජය පවසනවා. අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයා පවසන්නේ රජය මෙම සැලැස්ම සම්බන්ධයෙන් ප්‍රාන්ත සහ ප්‍රදේශ සමග කටයුතු කිරීමට සූදානම් බවයි. ජූලි මාසයේදී රැස්වන ප්‍රාන්ත සහ ප්‍රදේශ අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ හමුවේදී මෙම කොමිසම පිළිබඳ තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පවසනවා. නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස්ට එරෙහිව මැතිවරණ කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ පරිත්‍යාගවලට අදාළ නීති මගහැරීමකට සම්බන්ධව වසර 10කට ඉහතදී එල්ල වූ චෝදනාවකට අදාළවයි. 2015 මැතිවරණයට මුදල් පරිත්‍යාග කළ අයගේ අනන්‍යතාව සැඟවීම පිළිබඳ එවක එල්ල වූ චෝදනා සහ ඊට අදාළව සිදුකරන ලද විමර්ශනයකුයි කොමිසම විසින් මෙසේ නැවත විමසා බැලීමට තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත් එල්ලවන චෝදනා ප්‍රාන්ත අගමැති මින්ස් ප්‍රතික්ෂේප කරනවා. දැන් විදෙස් පුවතක්. කීර්තිමත් පරිසරවේදියෙක් වන ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ සිය ජන්ම ශත සංවත්සරය අද සමරනවා. මේ සිය උපන්දිනයට සුබ පැතුවන් ඇමතු ශ්‍රීමත් ඇටන්බරෝ.
1: I had rather thought that I would celebrate my 100th birthday quietly, but it seems that many of you have had other ideas. I've been completely overwhelmed by birthday greetings, from preschool groups to care home residents and countless individuals and families of all ages. I simply can't reply to each of you all separately, but I would like to thank you all most sincerely.
0: මහබ්‍රිතාන්‍යයේ ජාතික ඉතිහාස කෞතුකාගාරයේ ඔහුට උපහාර පිණිස නව බඹර විශේෂයක් ඔහුගේ නමින් නම් කිරීමට කටයුතු කර තිබෙනවා. දැන් ක්‍රීඩාව හා සම්බන්ධ පුවතක්. මෙල්බන් හි ෆෙඩරේෂන් චතුරශ්‍රයේ පාපන්තු ලෝක කුසලාන තරග සජීවී මහජන ප්‍රදර්ශනය අත්හිටවීමට ගත් තීරණය වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිනිය මැදිහත් වී අවලංගු කර තිබෙනවා. මීට පෙර පැවති ලෝක කුසලාන තරග ප්‍රදර්ශන අතරතුරදී සිදු වූ නුසුදුසු මහජන හැසිරීම හේතුවෙන් මෙල්බන් කලා මධ්‍යස්ථානය මෙවර තරග විකාශනය අත්හිටුවන බව නිවේදනය කර තිබුණා. නමුත් ප්‍රාන්ත අගමැති නියදාල තීරණය අවලංගු කරමින් සඳහන් කර ඇත්තේ එවැනි හැසිරීම් කුඩා කණ්ඩායමකින් පැමිණිය හැකිවත් එවැනි තත්ත්වයන් පාලනය කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට තමන් නොපැකිලි වෙන බවයි. ෆිෆා සමස්ත තරගාවලිය ඔස්ට්‍රේලියාව තුළ SBS ඔන් ඩිමාන්ඩ් ඔස්සේ නොමිලේ නැරඹීමේ අවස්ථාව උදාකර දී තිබෙනවා. වැඩිදුර ක්‍රීඩා තොරතුරු අද ක්‍රීඩා විග්‍රහයෙන් බලාපොරොත්තු වන්න. මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැදගත් තොරතුරු සම්පිණ්ඩනය අද මෞබිමින් පුවත් විශේෂාංගයෙන් බලාපොරොත්තු වන්න. ප්‍රවෘත්ති මින් සමප්තයි. ඔස්ට්‍රේලියාවේ සිදුවන උණුසුම් සහ කාලීන තොරතුරු දැන ගැනීමට SBS සිංහල අපගේ පොඩ්කාස්ට් වෙත සවන් දෙන්න. වැඩිදුර තොරතුරු සඳහා www.sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

0: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
1: Gen Z තාක්ෂණික යුගයේ තාක්ෂණික මෙවලම් එක්ක හැදී වැඩෙන පරම්පරාව. මේ ඩිජිටල් යුගයේ ඔවුන් ඇනලොග් උපාංග කරා ආපහු ගමන් කරන බවක් ඔබ සිහිනකින්වත් සිතුවද? මිලේනියල් කෙනෙක් වෙන මට ඒ වෙනස දැනෙනවා. සමාජ මාධ්‍යයන්ගේ එහෙමෙහි යනකොට කැසට් පට, VHS පට, පැරණි රේඩියෝ යන්ත්‍ර, දුරකථන මෙන්න මේ දේවල් ගැන විමසිලිමත් වන ජෙන්සියර්ස් ලව මට පේනවා. ගීත අහන්න දුරකථනයේ තියෙන එදවුමක් වෙනුවට වෙනම MP3 ප්ලේයර්ස් හොයන පරම්පරාවක් දැන් ඉන්නවා. ඇත්තටම ඒ නිසාම දැන් මේවට හොඳ වෙළඳ පොළකුත් නිර්මාණය වෙලා තියෙනවා. වටිනාකමක් එකතු වෙලා තියෙනවා. තමන් ඉපදිලාවත් නැති යුගයක තාක්ෂණයක් භාවිත කරන්න ඔවුන් පෙළඹෙන්නේ ඇයි? අද කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

0: විසිහතර හැවිරිදි අශ්ජයින් ෂරිෆ්. ඔහු තමන්ගේ දුර්කතනය භාවිත කරනවා කියන්නේ ඇමතුම්වලට විතරයි. සමාජ මාධ්‍ය භාවිතයක් නැහැ. ඔහු ගීතවලට සවන් දෙන්නේ ගිගාබයිට 16ක iPod මෙවලමකින්.
1: At first, making significant changes to my relationship to different technologies was something I did out of curiosity, of wanting to know how different things could be. Then after maybe a month, it became like, wait, it's serious. Like, this is kind of so good, and I want to keep this up indefinitely. After about 6 months, it became just like how I lived. Like, I didn't even think about it.
0: තාක්ෂණයෙන් මේ විදියට දුරස් වීමත් එක්ක සමාජ සහසම්බන්ධතා වර්ධනය වුණ බව ඔහු කියනවා. ඒත් අපි දන්නවා ඔහුගේ වයසේ බොහෝ දෙනා ඒ විදියට සබඳතා වර්ධනය කරගන්නේ අන්තර්ජාලය ඔස්සේ බව. වෙන කිසිම පරම්පරාවකට වඩා සමාජ මාධ්‍ය භාවිත කරන්නේ Gen Z පරපුර. හැබැයි ඒත් එක්කම ස්මාර්ට් දුරකථන වලින් මිදිලා සරල දුරකථන වැඩිමනක්ම භාවිත කරන්නෙත් ඔවුන්.
1: The grass is greener on the side with real grass.
0: අන්තර්ජාලයට සම්බන්ධ උපාංග භාවිතය මේ තරම් සාමාන්‍යකරණය වූ කාලවකවානුවක උපත ලද පළමුවැන්න තමයි Gen Z කියන්නේ. අන්තර්ජාලය ඔවුන්ට වරප්‍රසාදයක්වත් අහඹුවක්වත් නෙමෙයි. ඒ තමයි ඔවුන් උපන් සාමාන්‍ය ලෝකය. ADHD තත්වෙන් පෙළෙන 21 හැවිරිදි ඇල්බර්ට් මෙලොයිට යම් විශ්වාසයක් තියෙනවා. ඒ තමයි දුරකථනයට ඔහුගේ තිබුණ දිගුකාලීන ඇබ්බැහියත් එක්ක ඔහුගේ ADHD ලක්ෂණ උග්‍ර වුණ බව.
2: Her phone died the other day, and then she still went out of the house just without her phone. And I was like, how the f*** do you do that? Like, that's just such a foreign concept to me, not having your phone with you at all times.
0: ඔන්ලයින් සහ ඔෆ්ලයින් කිව්වම එතන යම් වෙනසක් තියෙනවනේ. නමුත් ඔන්ලයින් ජීවිතය සහ ඔෆ්ලයින් ජීවිතය අතර ඒ වගේ වෙනසක් Gen Z පරපුර විසින් හඳුනාගන්නේ නැති බව තමයි 2022 වසරේ McKinsey වාර්තාව කියන්නේ. රියැලිටියක් නොවන නමුත් සමාජ මාධ්‍ය ඔවුන්ගේ රියැලිටිය බවට පත්වෙනවා. සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඩිජිටල් මාධ්‍ය පිළිබඳ විශේෂඥ ආචාර්ය බ්‍රිට්නි ෆර්ඩිනෑන්ඩස් ඔබ දන්නා සමහර විට ඔබ නොදන්නා දෙයක් ගැන මෙහෙම කියනවා. ඒ තමයි ඇල්ගොරිතම. ඇල්ගොරිතමයකින් පාලනය වන සමාජ මාධ්‍යයන් අන්තර්ජාලය තුළ එහි පරිශීලකයන්ව අතරමං කරනවා.
3: So echo chambers are one thing that are a byproduct of algorithmic cultures and also I guess it just gives us a real filtered idea of the world, particularly for young people who a lot of them receive their news and their world current affairs through social media. You can train your algorithm, but at the end of the day, the algorithm acts as a cultural intermediary.
0: පසුගිය වසරේ ආපු රැලි කිහිපයකින්ම මේ ඇල්ගොරිතම මත පදනම් වූ ජීවිතවලට යම් අභියෝගයක් කරනවා. ඒ එක රැල්ලක් තමයි නියුට්‍රෝ කියන්නේ. අනෙක ක්‍රොනිකලි ඔෆ්ලයින්. නියුට්‍රෝ කියන්නේ පැරණි උපාංග භාවිත කරන ජීවන විලාසිතාවක් වගේ දෙයකට. ක්‍රොනිකලි ඔෆ්ලයින්. ඒක අපි වචනාර්ථයෙන් ගත්තොත් උන්මන්තකව පිස්සුවෙන් වගේ ඔෆ්ලයින් දිවියක් ගෙවන එක. අන්තර්ජාලය සහ ස්මාර්ට් උපාංග එක දවසම ගෙවන කෙනෙක්ට ක්‍රොනිකලි ඔන්ලයින් කියනවා ඔබ සමහර විට අහලා ඇති. මේ එහි සම්පූර්ණ අනෙක් පැත්ත. වයස අවුරුදු 18ත් 25ත් අතර ඔස්ට්‍රේලියානුවන්ගෙන් 76%කට වැඩි පිරිසක් ගිම්හන කාලයේදී ඩිජිටල් ඩීටොක්ස් එකක් කරන්න පෙළඹුණු බව 2026-27 සමීක්ෂණයකින් අනාවරණය වුණා. ඒ කියන්නේ ඩිජිටල් උපාංග වලින් සම්පූර්ණයෙන්ම වියුක්ත වන එක. 24 හැවිරිදි බෙන් ස්මිත්. ඔහු සේවය කරන්නේ ඇනලොග් මාධ්‍ය අලවිසලක. ඔහු ගීතවලට සවන් දෙන්නේ CD තැටි ඔස්සේ. Tamange paribhogikayangeth wenasak ohu dakinawa.
4: There's a lot of young people buying CDs, we've noticed. Sort of like high school age and like early uni. That's probably our main audience really, and it's really nice to see, especially in this day and age.
0: Analog jeevana vilasithawakata yomu wena tamange sisu pirisa gana acharya Ferdinandus kiyanne mehemai.
3: Gen Z are so smart, they're so aware of world issues, they're so in tune to things that are well beyond their age in my opinion. So I think that they've noticed the negative side effects of being online all the time, and they're taking matters into their own hand and they're embracing it.
0: ඔය කියන විදියට ඩිජිටල් උපාංගවලින් හෙම්බත් වෙලා නම් මේ තරුණ පරපුරට අන්තර්ජාලයෙන් මුළුමනින්ම මිදෙන්න ඕනි වෙලාද? නැහැ. අශ්ජයින් ඒ සම්බන්ධයෙන් කදිම පිළිතුරක් දෙනවා. අන්තර්ජාලයෙන් තොරව ගෙවන කාලය ඔහු අන්තර්ජාලය භාවිත කරන ආකාරය යම් විදියකට උපවත් කළ බව තමයි.